බෙන්නාව පත් ජායි අෂ්ටපදී දස් වස්තුලේ පස්ස පාව එක් වස්ත කාර්ම බෙකුත් ගවාව එක් පින්නා දේ දස් වී හෙරලේ තව මුඩා කෝ කාං කරේ ජෙස්ථා කරස්තු නාහි ජාඩා තං කෝ කීජා සත් නමස්කාරා ජා කැ මල්ලා කා ප්‍රමිතා සර්ව සූතං මනුඨා ජෙස් ජන්නේ අපනා හුකම් බනායා